0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.

දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ඉන්දියාවේ දොරගුළු විවරකරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා. අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල් වේවා සියලු දුක් දුම් නසින්දේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

කරන්නට යන සියලු කටයුතු සිත

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එම් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල radio.lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්මදේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල
2: ගුවන්විදුලිය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්මදේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත්කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
2: සුදුල ගුවන් විදුලියේ

0: සුදිල පුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන්විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන්විදුලිය
2: සුදුල ගුවන්විදුලිය

අහිංසක රෝගීන් හට අප උපස්ථාන කිරීමත් හැකිනම් ඔබේ රුධිරය පවා පරිත්‍යාගය කිරීමට පුළුවන්කමක් තිබේ නම් එය උතුම් මිනිස් ක්‍රියාවක්.

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුළින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන්සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නැහැ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරිම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත්ව ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මොහොත. පිංගතුනි, අද අපි විමසලා බලන්නේ මේ බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරගත්ත උතුම් මහරහතන් වහන්සේලාගේ ජීවිතවල හරිම පුදුමාකාර සිදුවීම් අපිට දකින්න ලැබෙනවා. සමහර මහරහතන් වහන්සේලා ධර්ම අවබෝධය ලබන්නේ පිරිනිවන් පාන්න සුළු මොහොතකට පෙර. උන්වහන්සේලා නොකල සමහර වෙලාවට තමන්ට අදාළ නැති වැරදිවලට අහුවෙලා දඬුවම් විඳින සිද්ධ වෙනවා. එවැනි දඬුවම් විඳින මොහොතක ධර්මයේ සිහි කරලා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙනවා. ඒ වගේම බාහිය දාරුචීරිය ගැන බහලා ඇති. දරපතුරු ටිකක් ඇඳගෙන මහා පාරිම බුදුරජාණන් වහන්සේගෙන් කෙටියෙන් ධර්මය අහලා අවසන් වෙනකොට එදා මහා පාරිම දන ගහගෙන ධර්මයේ විමසුවා. කුලප්පුවේ චෙල දෙනක් ඇනගෙන ගියා. ඒ මොහොතේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා සමගමයි එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ මහරහතන් වහන්සේලා අතර බාහිය දාරුචීරී මහරහතන් වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙන කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා හැටියට. එතකොට බලන්න, උන්වහන්සේට එවැනි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තනතුරක් ලබන්න ධර්මයේ සඳහන් වෙනවා අගසව තනතුරක් ප්‍රාර්ථනා කරගෙන අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්න නම් අසංකේයිකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්නට ඕනේ. ඒ වගේම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එවැනි තනතුරක් ලබන්න නම් කල්පලක්ෂයක් පුරා පාරමී පුරන්නට ඕනේ. දැන් බලන්න, බාහිය දාරුචීරිය කියන්නේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනා. එතකොට උන්වහන්සේට අග තනතුරක් තිබුණා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. හැබැයි උන්වහන්සේට පැවිදි වෙලා සිවුරක් දරාගෙනවත් මොහොතක්වත් ඉන්න තරම් වාසනාවක් නැති වුණා. රහත් වෙන්න පින තිබුණා. හැබැයි උතුම් අරහත්ත්වයට පත් උනේ දරපතුරු ටිකක් ඇඳගෙන, කේස් රැවුල් වවාගෙන. එදා බුදුරජාණන් වහන්සේගේ මහා පාරෙම දන ගහගෙන, අනේ ස්වාමීනි, මට ඉක්මනට බණ ටිකක් කියන්න. මගේ ජීවිතේට අනතුරක් වෙයිද දන්නේ. ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙයිද දන්නේ. මට ඉක්මනින් බණ ටිකක් කියන්න කියලා මේ බාහිය දාරුචීරිය දුවගෙන දුවගෙන ඇවිල්ලා මහා පාරෙම දන ගහගෙන ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ දෙවතාවක්ම වදාලා බාහිය චුට්ටක් ඉවසලා ඉන්න. මේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාව. හැබැයි බාහිය කියනවා, අනේ ස්වාමීනි, මට ඉක්මනට පණ ටිකක් කියන්න. මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා මට ඉක්මනට පණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ දා බුදුවැසින් බැලුවා, ඇයි මේ බාහිය මේ විදිහට බාහියට ජීවත් වෙන්න ආවිෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ දැක්ක පෙර සසර කරපු කර්ම විපාකයක් මත තව සුළු මොහොතයි ආවිෂ තියෙන්නේ, අනතුරකට ලක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාකේ වළක්වන්න නවත්තන්න ගියේ නෑ. උන්වහන්සේ හකුලවල කෙටියෙන් බාහියට ඒ මොහොතේ ධර්ම අවබෝධයට අවශ්‍ය වෙන විදිහට කෙටි කරලා දහම් දෙසුවා. ඒ බණ ටික අහගෙන බාහිය මහා පාරෙම දන ගහගෙන මේ ධර්මයේ විමසුවා. ධර්ම අවබෝධය ලැබනවත් එක්කමයි කුලප්පුවේ චැල දෙනක් ඇනගෙන ගියේ. එහෙම මහා පාරෙම ඇදගෙන වැටුණා. උන්වහන්සේගේ හිත කෙලිසුන්ගෙන් මිදෙනවා සමගම අර එළදෙනගේ පහර කෑමට ලක් වුණා. එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ එක මහරහතන් වහන්සේ නමකගේ ජීවිතක සිදුවීමක්. ඊළඟට ඔබ දන්නවා දවසක් මේ බුද්ධ ශාසනය තුළ එක සිදුවීමක් සඳහන් වෙනවා. බොහෝම සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මාර්ගඵල ලැබලා හිටියේ නෑ ඒ වෙනකොට. උන්වහන්සේ මහා වනාන්තරයකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන භාවනා ප්‍රගුණ කර කර හිටියා. මෙහෙම භාවනා කරද්දී උන්වහන්සේ වැඩ ඉන්න ගල්ලෙනේ ටික දුරක් යනකොට ගමට යන පාරේ තියෙන ලස්සන වැවක්. මේ වැවෙන් පැම් පහසු වෙලා නාල පාත්‍රය අරගෙන හැමදාම ගමට යනවා පිණ්ඩපාතේ වැඩින්. එදා උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන ඇවිල්ලා මේ වැව් ඉස්මත්තේ වැව් ඉවුරේ පාත්‍රයයි සිවුරයි තියලා වැවට බහැලා පැම් පහසු වෙනවා. රජ්ජුරුවන්ගේ ආභරණ වගේක් හොරකම් කරගත්ත හොරු ටිකක් කැලේට පැනලා දුවගෙන දුවගෙන බේරෙන්න දුවනවා. රාජභටයෝ පස්සෙන් පන්නනවා.
මෙහෙම දුවගෙන යන හොරු ටික බේරෙන් අතක් නෑ. දැක්කම ඉන්න වැව් අයින්න තියෙන වැව ඉස්මත්තේ පාත්‍රයක් තියෙන රෙදි වගේයක් තියෙන සිවුරු පාත්‍රෙදි. අර ආභරණ ටික පාත්‍රය ඇතුළට දාලා සිවුරු වලින් උඩින් වහලා කැලේට පැනලා හැංගුණා. දැන් අහු වුණත් බේරෙන්න පුළුවන්. මේ කැලේට ආව, දර කඩන්න ආව, බෙහෙතක් හොයන්න ආව, මේ මොනවා හරි මැගිලි සලකුණු ගන්න ඒ කාලේ බේරෙන්න පුළුවන්. හැබැයි මේ රාජබටය පස්සෙන් පන්නගෙන කැලේ පීරගෙන පීරගෙන හොයාගෙන හොයාගෙන එනකොට දැක්ක මෙන්න මහ වනාන්තරය ඇතුළේ මේ පාත්‍රයක් තියෙනවා, රෙදි වගේයක් තියෙනවා, කෙනෙක් පේන්න නැහැ. ඇවිල්ලා මේව අවුස්සලා බලනකොට මෙන්න පාත්‍රය ඇතුළේ තිබුණා රජුරුවන්ගේ වටිනා ආභරණ ටික. වටපිට බලනකොට කෙනෙක් මෙන්න පීන පීන නානෝ. අන්න හොරා කියලා හිතුව අනේ අර අහිංසක හාමුදුරු මෙහෙට වරෙන් කියලා ඇදලා ගත්තා. ගගහ ඇදගෙන ගියා රජුරුව ළඟට. ඇදගෙන ගිහිල්ලා රජුරුවන්ට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න හොරකම් කරපු ආභරණ, මෙන්න හොරා. රජතුමා දඬුවමක් පමුණවන්න කිව්වා. රජුරුවත් කේන්තියෙන් හිටියේ තමන්ගේ ආභරණ හොරකම් කරාට. ඒ මොහොතේම රජුරුව අන කරා උලතියාපං කියෝ. දැන් බලන්න අර අහිංසක හාමුදුරු මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ, නමුත් උන්වහන්සේට ලැබිච්ච රාජ දඬුවම. ඒ වෙලාවේ උන්වහන්සේ රතු මල් මාලාවක් දාලා දැන් කස පහර දිදී නගරේ බෙර ගගහ අරගෙන යනවා. මෙහෙම ඇදගෙන ගිහිල්ලා උලින් දෙව්වා. දැන් හිතන්න ඇඟ පසාරු කරගෙන උලක් ඇඟට බහිනකොට මොනතරම් වේදනාවක්ද. මේ උල උඩ ඉඳෝපු වෙලාවේ උල ඇඟ පසාරු කරගෙන බහිද්දී උන්වහන්සේ හිතන්න පටන් ගත්තා, අනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යක්ද. ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ වගේ දුක් විඳින්නේ. මම සසරි කොච්චරනම් මේ උතුම් ධර්මය අවබෝධ නොකිරීම නිසා මේ වගේ උල් පාරවල් කාල ඇද්ද, උල උඩ ඉඳවල ඇද්ද, කොච්චර බෙලි කැපුම් කාල ඇද්ද, මං කොච්චර දුක් විඳලා නොකල වැරදිවලට මැරුම් කාල ඇද්ද මේ සංසාරේ. මෙහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුවැසට අරමුණු වුණා තමන් වහන්සේගේ ශ්‍රාවක දරුවේ. පෙර සංසාරේ කරපු අකුසලයක් මේ පස්සෙන් එන්නේ. හැබැයි නොකල වරදකට ඒ ජීවිතේ උල උඩ ඉඳවලා උල ඇඟ පසාරු කරගෙන බහිද්දි උන්වහන්සේ ධර්මයේ සිහි කරන්න උත්සාහයක් ගන්නවා. බුදුවැසින් දැක්කා නිවන් දකින්න පින තියෙනවා තාම. බුදුරජාණන් වහන්සේ මනෝමය ශරීරෙන් දික්කල අතක් හකුලනවා වගේ, හකුලපු අතක් දික් කරනවා වගේ ඒ සැනින් ඉරදීෙන් මේ භික්ෂූන් වහන්සේට පමණක් පේන විදිහට පෙනී හිටිය. පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේ අහනවා, භික්ෂුව දැන් මේ ඇඟ පසාරු කරගෙන උල බහින වෙලා කොච්චර වේදනා සහගත මොහොතක්ද. බුදුරජාණන් වහන්සේ අහනවා, භික්ෂුව මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිච්චම් බන්ති අනිත්‍යයි ස්වාමීනි කියෝ. එහෙමනම් අනිත්‍ය වූ රූපයක් නිසා ඔබට ඇතිවෙන සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපය මම මගේ මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන්? නොහේතම් බන්ති නැහැ ස්වාමීනි, මේක අනාත්මයි කිය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන් මේ ස්පර්ශයෙන් හටගන්න විඳීම වේදනාව නිත්‍යද අනිත්‍යද? වේදනාව හොඳටම දැනෙන වෙලාව අනිත්‍යයි කිව. එහෙමනම් අනිත්‍ය වූ වේදනාවක් නිසා ඔබට ඇති වුණේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ වේදනාව මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමීනි, මේක අනාත්මයි කිව. බුදුරජාන් වහන්සේ වදාළ, භික්ෂුව වේදනාව ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔබ සිහි කරන්. ඊළඟට අහනවා, ස්පර්ශයෙන් හටගන්න සංඥාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි කිව. එහෙමනම් මේ අනිත්‍ය වූ සංඥාව නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ සංඥාව මම මගේ මගේ ආත්මයයි කියලා තමන්ට ඕන විදිහට පිළිගන්න පුළුවන්ද? නැහැ ස්වාමීනි, නොහේතම් බන්ති, මේක අනාත්මයි, මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න බෑ කිව. බුදුරජාන් වහන්සේ වදාළා, එහෙමනම් සංඥාව ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔබ සිහි කරක්. ඊළඟට බුදුහාඳුර ආයමත් අහනවා, භික්ෂුව මේ සංස්කාර ස්පර්ශයෙන් හටගන්න චේතනාව නිත්‍යද අනිත්‍යද? ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙනවා, කනට ඇහෙන ශබ්ද ගැන චේතනා පහළ වෙනවා, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා, දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනවා, කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා,
මනසෙන් මේවා හිත හිත මනෝ සංචේත චේතනා පහළ කරන. මේ චේතනාව නිත්‍යද අනිත්‍යද? අනිච්චම් බන්ති අනිත්‍යයි සාමීනි. ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එහෙමනම් අනිත්‍ය වූ චේතනාවක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි කියව. එහෙමනම් මේ චේතනාව මම මගේ මගේ ආත්මයයි කියලා සංස්කාර පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමීනි, මේක අනාත්මයි කියව. අන්න බුදුරජාන් වහන්සේ වදාළා, එහෙමනම් ඔබ සංස්කාර ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම හොඳට විදර්ශනා නුවණින් බලන්න කියව. ඊළඟට අහනවා, මේ විඥානේ නාම රූපෙන් හටගන්න විඥානේ නිත්‍යද අනිත්‍යද? අනිච්චම් බන්ති අනිත්‍යයි ස්වාමීනි කියව. එහෙමනම් අනිත්‍ය වූ විඥානයක් නිසා ඔබට ඇති වුණේ සැපක්ද දුකක්? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ විඥානේ මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? ඇහුවා. නොහේතම් බන්ති නැහැ ස්වාමීනි, මේක අනාත්මයි කියව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අහගෙන අහගෙන ගියේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන. අපිට අවබෝධ කරන්න තියෙන්නේ ඔන්න ඔය ටික. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධ දුක ගැන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න කියලා. දැන් මේ භාවනා කරගෙන බොහෝම සාන්තව ඉන්න වෙලාවක් නෙමෙයි. ඇඟ පසාරු කරගෙන උලක් බහින රජ්ජුරුව රාජ දනුවමක් දීපු වෙලාවක්. මරණාසන්න මොහොත. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉරදීෙන් පෙනී ඉඳලා මේ ගාම්භීර ධර්මීය දේශනා කරලා උන්වහන්සේ නොපෙනී ගියා. මේ භික්ෂුව අර උල උඩම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පංච උපාදානස්කන්ධ ගැන මෙනෙහි කරගෙන යනකොට උල උඩම රහත් වුණා, උල උඩම පිරිනිවන් පෑවා. දැන් බලන්න මේ මහරහතන් වහන්සේගේ ජීවිතයේ දිහා හරියට අර බාහ්‍ය දාරු චීරේ මහරහතන් වහන්සේට වුණා වගේමයි. උන්වහන්සේට එළ දෙනක් යන්න මේ ස්වාමීන් වහන්සේට රහත් වෙන්න පුළුවන් උනේ රජ්ජුරුව රාජ දනුවමක් දීපු වෙලාවේ උල උඩම රහත් වුණා, උල උඩම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මරණාසන්න අන්තිම මොහොතේ හරි කෙනෙකුට ධර්මය අල්ලගන්න පුළුවන් වුණොත් ඒ මොහොතේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ශ්‍රාවකයන්ගේ ධර්මාවබෝධය ලැබපු ක්‍රම දිහා බලනකොට හරිම වෙනසක් තියෙනවා. සමහර වෙලාවට ඔබ හිතන්න පුළුවන් මේක භාවනාවෙන් විතරයි, සමත විදර්ශනා භාවනා වැඩීමෙන් විතරයි නිවන් දකින්න පුළුවන්. හැබැයි භාවනාවත් නිවන් දොරටුවක් තමයි. භාවනා වඩලා භාවනාවෙන් උත් ධර්මාවබෝධයට හිත වඩන්න පුළුවන්. නමුත් මේ දීර්ඝ සංසාර ගමනේ ධර්මාවබෝධයක් අරමුණු කරගෙන හිත පුරුදු කරගත්ත කෙනෙකුට, හිත වඩාගත්ත කෙනෙකුට, දස පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ඒ පාරමී වඩාගත්ත කෙනෙකුට, මොකද මේ පාරමී අතර තියෙන දාන අතහැරීම ත්‍යාග සම්පත්තිය අතහැරීම සසර පුරුදු කරනවා, සීල පාරමිතාව නිවන අරමුණු කරගෙන සසර බොහෝ කල් සීල් ගුණධම් රැකලා සීලේ පුරුදු කරගත්ත ජීවිතයක්, නයිස් ක්‍රම කියන්නේ පංච කාමයන්ගෙන් දුරු වෙලා කාමයන්ගේ අතහැරීම ආදීනෝ මෙනෙහි කර කර නයිස් ක්‍රමයේ සංසාරයට පුරුදු කරපු කෙනෙක්. ඊළඟට ප්‍රඥා වීරිය, එතන ප්‍රඥාව තියෙනවා. ඒ ප්‍රඥාව එක දවසක් දෙකක් විදර්ශනා වඩලා නෙමෙයි, දීර්ඝ සංසාර ගමනේ පෙර බුද්ධ ශාසනවල පවා බණහලා භාවනා කරලා ධර්මයේ දියුණු කරලා සංසාර පුරුදුවේ. දැන් ওই බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ පවා පෙර කාශ්‍යප බුද්ධ ශාසනය තුල සඳහන් වෙනවා, එදා පැවිදි වෙච්ච කෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කාලයක් යනකොට ශාසනීය වේගෙන් පිරිහීගෙන ගියා. ඒ වෙනකොට පැවිදි වෙලා හිටිය භික්ෂුන් වහන්සේලා හත් නම, උන්වහන්සේලාට එකම අරමුණයි තිබුණේ කොහොම හරි නිවන් දකින්න ඕන කියන ආසාව. උන්වහන්සේලා කල්පනා කරා දැන් ඉක්මනට ශාසනීය පිරිහෙනවා, අපි දිවි දෙවනි කොට ධර්මාවබෝධයට වීරිය වඩමු කියලා මහ කැලයක් ඇතුළට ගියා භාවනා කරන්න. කල්පනා කරා අපිට

දිගලී දඩු කෙනහල්ල එකට එක තියල බැඳලා පරුවතයට නැගගන්න ඉනිමගක් හදාගත්ත. මේ ඉනිමග දිගේ දින ගණනාවකට ප්‍රමාණවත් ආහාර ටිකක් කොළවර්ග ටිකක් ගෙඩිවර්ග ටිකක් වතුර ටිකක් ගල මුදුනට ඇදගත්ත. ඇදගෙන මේ ස්වාමීන් වහන්සේලා කීප නම්මම අර ගල මුදුනට නැග්ග. නැගලා ඉනිමග පෙරලුවා. දැන් කිසිම විකල්පයක් නෑ, පහලට පැන්නොත් එක්ක මැරෙනවා. එකම දෙයයි තියෙන්නේ, උන්වහන්සේලාට දිවි දෙවනිකොට අර ආහාර ටික ප්‍රයෝජනෙට අරගෙන භාවනා වැඩීම විතරයි. උන්වහන්සේලා කතා වුණා, අපි දැන් මේ ගල මුදුනට නැග්ගේ එකම අරමුණයි අපිට තියෙන්නේ. දැන් අපිට ධර්මාවබෝධය නැත්නම් මරණය තමයි උරුම වෙලා තියෙන්නේ. අපිට පහලට බහින්න විදියක් නෑ. මේ ආහාර ටික අපිට හොඳටම ප්‍රමාණවත්, අපි භාවනා කරමු කියලා අර ගල මුදුනේ පුදුම වීරියෙන් භාවනා කරන්න පටන් ගත්තා. දවස් 3-4 භාවනා කරගෙන යනකොට මේ ස්වාමින් වහන්සේලා 7 නම අතරින් එක ස්වාමින් වහන්සේ නමක් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. උන්වහන්සේ ඉරුදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් හැටියටයි රහත් වුණේ. උන්වහන්සේ අහසින්ම ගම්මානයකට ගිහිල්ලා පහුවදා පිණ්ඩපාත කරගෙන අහසින්ම මේ පර්වත මුදුනට ආවා. ඇවිල්ලා අනෙක් ස්වාමින් වහන්සේලාට දානි පිරිනමන්න හැදුවා. දැන් ආහාර ඉවරයි. උන්වහන්සේලා ඉතිරි සියලු දෙනාම ප්‍රතික්ෂේප කරලා කිව්වා, ස්වාමීනි, ඔබ වහන්සේ මහා පින්වන්තයි. අපි සියලු දෙනාට පෙර ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරා. අපි සියලු දෙනාට කලින් ඔබ වහන්සේ ධර්ම අවබෝධය ලැබුවා. හැබැයි අපි මේ ගල මුදුනට නැග්ගේ ඔයනි පොරොන්දුවක් පිට නෙමෙයි. ඒ නිසා ඔබ වහන්සේගේ ඔය දානි නම් අපිට එපා කියමු. අපි දානි ගන්නේ නැහැ කියව. අපි දිවි දෙවනි කොට භාවනා කරනවා. ඔබ වහන්සේ කැමති නම් මේ පර්වත මුදුනේ වැඩ ඉන්න, නැත්නම් ඔබ වහන්සේ වෙනත් දිහාවකට වඩින්න. ඔබ වහන්සේගේ අරමුණ සාක්ෂාත් වෙලා අවසానයි. උන්වහන්සේ අහසින්ම මේ අනිත් සියලු දෙනාට ආශිර්වාද කරලා වීරිය වඩන්න කියලා අහසින්ම වැඩියා. දැන් ගල මුදුන ඉතුරු වුණේ ස්වාමින් වහන්සේලා 6 නමයි. ඒ අතරින් එක ස්වාමින් වහන්සේ නමක් අනාගාමී ඵලයට පත් වුණා. අනිත් 5 දෙනාටම මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණා. හැබැයි ආහාර හිඟවීම තුල මේ සියලු දෙනාම පර්වත මුදුනේ කලන්ත වෙලා උන්වහන්සේලා හොඳ සිහියෙන්ම භාවනා කරමින්ම උන්වහන්සේලා ගල මුදුනේම අපවත් වුණා. මේ ස්වාමීන් වහන්සේලා අතරින් අනාගාමි වෙච්ච කෙනා සුද්ධාවාස බඹලව පහළ වුණා බ්‍රහ්ම දේවතාවෙක් වෙලා. අනික් 5 දෙනාම දිව්‍ය ලෝකී ඉපදුනා. හොඳට හිත වඩලා සීල් රැකලා භාවනා කරලා ගත්ත වීරිය නිසා මේ 5 දෙනාම දෙව්ලොව ඉපදුනා. අන්නේ 5 දෙනාගෙන් එක්කෙනෙක් තමයි බාහිය දාරුචීරි. අර දරපතුරු ටිකක් ඇඳගෙන දුවගෙන ඇවිල්ලා මහා පාරිම දන ගහගෙන ධර්මය අවබෝධ කරගත්ත කෙනා. එතකොට අපිට පේනවා උන්වහන්සේට කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රස්ථානයක් ලබන්න පුළුවන්කම ලැබුණේ පෙර සංසාරෙත් භාවනා කළ ඇති කරගත්ත දියුණුව නිසා. එතකොට ඔබ හිතන්න ඔබ මේ ජීවිතේ භාවනා කරනවා. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි මේ බණ අහන්නේ, ඇයි භාවනා කරන්නේ, ඇයි භාවනා වැඩසටහන් වලට යන්නේ, ඇයි බණ පොත්පත් කියවන්නේ. බොහෝ දෙනෙක් කියනවා, අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ, මේ පණ ටික යන්න කලින් ධර්මය අවබෝධ කරන්න තියෙනවා කියලා හිතන. ඒක හොඳයි. ඒ අදහස හිතේ තියාගෙන මිනිස්සු පින්කම් කරනවා, භාවනා කරනවා, ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්මයේ විමසනවා. දැන් ඔබ හිතන්න ඔබ මේ ජීවිතේ විදර්ශනා වඩනවා. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කිකි ඔබ හොඳට භාවනා කරන. හැබැයි ඔබට ධර්මය අවබෝධ කරගන්න පෙර මරණය ඉස්සර වුණා කියලා හිතමු. ඔබ භාවනා කරගෙන කරගෙන යනවා. හැබැයි ඔබට මාර්ගඵලයක් ලබන්න පෙර මොකක් හෝ හේතුවකින් මරණය ඉස්සර වෙලා ඔබ මැරෙනවා. අර ගත්ත උත්සාහය අහක යන්නේ. ඒ ධර්මාවබෝධයට ගත්ත උත්සාහය, වීරිය, ඒව පාරමිතාවක්. ධර්මාවබෝධයේ පිණිස ඔබ ගත්ත වීරිය තමයි වීරිය පාරමිතාව. ඒ තුල ඔබ ආයතන 6 පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියකිය විමසලා යම් නුවණක් ඇති කරගත්තා නම් සසරේ ඒ නුවණ තමයි ප්‍රඥා පාරමිතාව. ඒ පාරමිතාවක් හැටියට ඔබ ධර්මාවබෝධයේ කරා සසරේ ඔබ වරගෙන යනවා. ඒ නුවණ පිරිහෙන්නේ නැහැ. ඒක සංසාරික එකතු වෙන නුවණක්. ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ

0: උන්වහන්සේ දීර්ඝ සංසාර ගමනේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානෙ ලබන්න පාරමී පුරාගෙන එනකොට උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා තිබුණේ කියන. ඒ සසරේ බොහෝ කල බණහාලා භාවනා කළා, ධර්මයේ විමස විමස සංසාරිකව ධර්මයේ පුරුදු කරගෙන ආපු නිසා තමයි එදා ගාථාවේ පද දෙකක් අහනකොටම සෝවාන් වෙන්න පුළුවන්කම ලැබුණේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් තමයි මේ ගාථාව අහගත්තේ. ඊයේ ධම්මා හේතුඵබව තේ සංහේතු තථාගතෝ ආහ කියන මේ පද හතරේ ගාථාවෙන් ඔය පද දෙක විතරයි ඇහුනේ. පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. එතකොට අපිට පේනවා මේ පද හතරේ ගාථාවකින් පද දෙකක් අහලා සෝවාන් වෙන්න පුළුවන් වුණා නම් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරේ මේ විදිහට. බණ ඇසීමෙන්මයි කෙටියෙන් අහලා. එතකොට සමහර පුද්ගලයෝ ඉන්නවා පැය ගණන් බණ අහලා අහලා අහලා අහලා ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා එක ගාථාව අහලා එක පද දෙකක් අහලා සමහර වෙලාවට යම් කිසි උපක්‍රමයක් තුලින් ධර්මයේ දකිනයි ඉන්නවා. චුල්ලපන්තක හාමුදුරුව ගැන හිතන්. උන්වහන්සේට එක ගාථාවක්වත් පාඩම් හිටපු නැති කෙනෙක් නේ. උන්වහන්සේගෙම සහෝදරයා මහාපන්තක. උන්වහන්සේ රහත් වුණා. මහාපන්තක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දවසක් චුල්ලපන්තක හාමුදුරුව කියනවා, අනේ ස්වාමීනි මට ගාථාවක්වත් මතක තියාගන්න බෑ කියලා. මේ ගාථාවේ පළවෙනි පේළියේ කටපාඩම් කරලා ඊළඟ පේළියේ මතක් කියෝලා බලනකොට පළවෙනි එක අමතකයි. දෙවෙනි පේළියේ යන්තම් මතක තියාගෙන තුන්වෙනි පේළිය ගැන කියෝලා ආයි මතක් කරනකොට කලින් පේළිය අමතකයි. කිව්වා, අනේ ස්වාමීනි මට පුදුම අවාසනාවක් තියෙන්නේ කියලා. මට ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ කියලා. එදා මහාපන්තක ස්වාමීන් වහන්සේ කියනවා චුල්ලපන්තක, ඔබ වහන්සේට ගාථාවක්වත් මතක තියාගන්න බැරි නම් කොහොමද මේ වගේ පරම ගාම්භීර ධර්මයක් අවබෝධ කරන්නේ? ඔබ වහන්සේ සිවුරු ඇරලා යන්න, ඒක හොඳයි කියලා. ගිහිලා පිනක් දහමක් කරගෙන පින් කරගන්න, පින මදි ඇති. හැබැයි චුල්ලපන්තක හාමුදුරුව සිවුරු අරින්න කැමැතිම නැහැ. උන්වහන්සේ බොහොම ආසයි පැවිද්දට. තමන් වහන්සේගේ සහෝදරයා වෙච්ච වැඩිමහල් මහාපන්තක ස්වාමීන් වහන්සේ මේ කියපු දේ අහලා හිත රිදුණා. ඒ වෙලාවේ කුටියෙන් එළියට ගිහිල්ලා බොහෝම දුකසේ හැඬෝ කඳුලෙන් ඇස්වල කඳුළු පිරිලා පැත්තකට වෙලා අඬ අඬ ඉන්නවා. අනේ මට නම් සිවුරු අරින්න බෑ. මං කොහොමද මේ සිවුරු ඇල්ලලා යන්නේ? මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා හිත හිත ඉන්න. බුදුරජාණන් වහන්සේ හිතනින් වඩිනවා. අහෝ චුල්ලපන්තක මොකද ඔය? මෙහෙ එන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඉක්කරගෙන ගියා. ගිහිල්ලා අහෝ චුල්ලපන්තක මොකද ඔබ දුකින්? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ගාථාවක්වත් මතක හිටින්නේ නැහැ කිව්. ඒ නිසා මහාපන්තක ස්වාමීන් වහන්සේ මට සිවුරු ඇල්ල යන්න කීවා කිව්. බුදුරජාණන් වහන්සේ වදාලා, චුල්ලපන්තක මේ බුද්ධ ශාසනේ මහාපන්තකට අයිති දෙයක් නෙමෙයි කිව්වා. මේ බුද්ධ ශාසනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේ තමයි ධර්ම ස්වාමී. උන්වහන්සේට තමයි ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානෙ පිහිටලා තියෙන්නේ. මේ ලෝක සත්වයන්ගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවේ වෙන කිසිම කෙනෙකුට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ හැකියාව තියෙන්නේ ලෞත්‍රා බුදු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණා බුදු වැසේ. ඒ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ චුල්ලපන්තක හාඳුරු දිහා බැලුවා. පෙර සසරේ හිත වැඩිලා තියෙන්නේ, ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන්නේ කොයි විදිහටද? පුංචි සරල උපක්‍රමයක්, කෙනෙකුට හිතා ගන්නවත් බැරි දෙයක්. රෙදි කඩක් දුන්නේ, පිරිසිදු රෙදි කඩක්. චුල්ලපන්තක, ඔබ බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න එපා. මේ රෙදි කඩ දිහාම බලාගෙන අපිරිසිදු වෙනවා අපිරිසිදු වෙනවා කියලා මෙනෙහි කර කර, පාලීන් කියන්නේ රජෝහරණ, රජෝහරණන් රජෝහරණන් කියලා සිහි කර කර මේ රෙදි කඩ අතින් පිරිමදින්න කියව. ඔච්චරයි. දැන් ඔය වගේ භාවනාවක් වෙන කවුරු හරි දුන්නා නම් සමහරවිට බැනුම් අහනත් වෙන්න තියෙන, මේ මොනවද මේ රෙදි අතුල්ලනේ වනේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා චුල්ලපන්තක හාමුදුරුවන්ට ධර්මය අවබෝධ කරන්න දීපු උපක්‍රමයක. මේ දේ බුදුරජාණන් වහන්සේ පවරලා එදා ජීවකගේ නිවසේ දානයක් ලෑස්ති කරලා තිබුණා. දානේට අනෙක් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම එක්කරගෙන ගියා. චුල්ලපන්තක හාමුදුරුව විතරක් ආරාමේ නැවැත්තුවා. ඔබ ඉන්න කීවා. දැන් චුල්ල පන්තක හාමුදුරුව වෙන කිසිම දෙයක් නෑ, හොඳට හිත යොමු කරගෙන අර රෙදි කඩ දිහාම අවධානය යොමු කරගෙන රජෝහරණන් රජෝහරණන් රජෝහරණන් කී කී රෙදි කඩම පිරිමදිනවා. මෙහෙම රෙදි කඩ පිරිමදිනකොට උන්වහන්සේගේ හිත එකඟ වුණා. මේ රෙදි කඩ ටික වෙලාවක් යනකොට පිරිසිදු රෙදි කඩ එහෙම අපිරිසිදු වෙලා අර අතින් පිරිමදින්න පිරිමදින්න අපිරිසිදු භාවයට පත් වෙලා මේක ඉරෙන්න පටන් ගත්තා. ඒ තුල උන්වහන්සේ හිත එකඟ කරගෙන ධර්මී මෙනෙහි කරන්න පටන් ගත්තා. එදා බුදුරජාණන් වහන්සේ ජීවකගේ නිවසට දානෙට වැඩම කළ දානශාලාවේ වැඩ හිටියා. බොහොම සද්ධාවෙන් තම නිවසට බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මපු ජීවක දානි බෙදන්න සූදානම් වෙද්දී බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතින් වහගත්තා. ජීවකට හිතුණා, අනේ මගේ දානි අඩුවක් වෙලාද, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගෙන් අඩුවක් වුණාද. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ජීවක, එක ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා ආරාමේ, උන්වහන්සේව දැන් එක්කන් ඉන්න කාලයයි කියෝ. ඉක්මනට සේවකයෙක් කැරියා ආරාමයට යවනකොට මේ සේවකයා ගිය සැනින් ආපහු දුවගෙන ආවා. හැවිල්ලා කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හිතාගන්නවත් බෑ, එක්කෙනා වගේම එකම රූපේ තියෙන බොහෝ දෙනෙක් එක එක ස්වරූපෙන් ඉන්නවා කියෝ. කෙනෙක් සිවුරු අනනවා, කෙනෙක් සක්මන් කරනවා, කෙනෙක් අතු ගානවා, කෙනෙක් වාඩි වෙලා භාවනා කරනවා. හැබැයි එකම රූපේ එකම ස්වරූපෙන් එක්කෙනාම තමයි කිව්ව එක එක විදිහට ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, ඔබ ආයිමත් යන්න, ගිහිල්ලා මේ පිරිස අතරට ගිහිල්ලා අහන්න කවුද චුල්ලපන්තක කියන්නේ කවුද කියලා අහන්න. එතකොට මේ පිරිසෙන් කෙනෙක් කියයි, මම චුල්ලපන්තක. උන්වහන්සේගේ අතින් අල්ලන්න කීවා. එතකොට අර සියල්ලම අතුරුදහන් වෙලා යයි, උන්වහන්සේව එක්කන් එන්න කීවා. දැන් මේ කෙනා ආපහු ගියා. ගිහින් යනකොටත් මනෝමය ශරීර මවාගෙන උන්වහන්සේ එක එක ස්වරූපේ මනෝමය කයවල් මවාගෙන වැඩ ඉන්නවා. අර පිරිස අතරින් ගිහිල්ලා හව කවුද චුල්ලපන්තක කවුද, මමයි චුල්ලපන්තක කියලා ඒ පිරිසෙන් කෙනෙක් කතා කරා. ගිහිල්ලා වන්දනා කරලා අතින් අල්ලලා කිව්වා, ස්වාමීනි තථාගතයන් වහන්සේ ඔබ වහන්සේට කතා කරා. එහෙම කියනකොටම අනෙක් සියල්ලම අතුරුදහන් වුණා, එක්කරගෙන ආවා. එදා බුදුරජාණන් වහන්සේ දානශාලාවේ දානි වළඳන්න පෙර අර සංඝ පිරිස අතරෙදි ජීවකගේ නිවසේදීම අග තනතුරු පිරිනැමුවා, මහණෙනි මේ තමයි කියවා මගේ බුද්ධ ශාසනය තුළ මනෝමය ශරීර මවන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. බලන්න උන්වහන්සේත් අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. හැබැයි උන්වහන්සේ ධර්මය අවබෝධ කරේ හරිම පුදුම ක්‍රමයකට. ඒක උන්වහන්සේට පමණක් ආවේනික ක්‍රමයක්. රෙදි කඩක් දිහා බලාගෙන රෙදි කඩ පිරිමැදලා. දැන් බලන්න භික්ෂූන් වහන්සේලා අතර, භික්ෂුණීන් වහන්සේලා අතර, එක එක භික්ෂූන් වහන්සේලාට, එක එක භික්ෂුණීන් වහන්සේලාට වෙන වෙනම ධර්ම අවබෝධයට හිත වැඩිච්ච ක්‍රම තියෙන. පටාචාරාව ධර්මය අවබෝධ කරන්නේ තමන් කුටියට යනකොට පාදෝවණී කරනවා. මේ පාදෝවණී කරනකොට ගලාගෙන ගිය ජලය ටික දුරක් ගලාගෙන ගිහිල්ලා පොළොවට උනා ගත්තා. පටාචාරාව මේ ගැන සිහි කර කර නින්දට ගියා. පසුවදත් නිදාගන්න කුටියට යනකොට කුටියට ඇතුල් වෙන තැන තියෙනවා පාදෝවණී කරන්න. එදත් එතනම පාදෝවණී කරනකොට එදා ගලාගෙන ගිය ජලය ඊට වඩා ටික දුරක් පොළොවේ ගලාගෙන ගිහිල්ලා පොළොවට උනාගෙන නොපෙනී ගියා. එදත් මේ ගැන සිහි කර කර නින්දට ගියා. තුන්වෙනි දවසෙත් පාදෝවණී කරනකොට ගලාගෙන ගිය ජලය තව ටික දුරක් ඈතට ගලාගෙන ගිහිල්ලා පොළොවට උනා ගත්තා. එදා රාත්‍රී මේ ගැන සිහි කරමින් මෙනෙහි කරා. ජීවිතයත් මේ වගේ. ළමා කාලය අවසන් වෙනවා, තරුණ වයසේ අවසන් වෙනවා, වයසට ගිහිල්ලා ජීවිතය අවසන් වෙනවා. මොකද පටාචාරාව මේ ජීවිතේ ප්‍රියයන්ගෙන් වෙන්වීම මරණය තුළ හොඳටම බැටකාපු කෙනෙක්. තමන්ගේ දරුවෝ දෙන්න අචිරවතී ගඟේ ගහගෙන ගියා. තමන්ගේ ස්වාමියා තරුණ වයසේදී මේ ස්වාමියාට සර්පෙක් දෂ්ට කළා, මිය පරලොව ගියා. වයස්ගත තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම ඒ දවසේම මරණයට පත් වෙලා ගමට එනකොට සුහුණේ දැවෙනවා. එතකොට මේ සිදුවීමම සිහි කර කර එදා පටාචාරාව රාත්‍රී භාවනා කරන්න පටන් ගත්තේ අර පාදෝවණී කරද්දි ගලාගෙන ගිය ජලයේම නිමිත්ත කරගෙන ඒ තුල භාවනා වැඩුවා. මේම භාවනා කරගෙන කරගෙන යනකොට උන්වහන්සේ මේ පටාචාරාවගේ හිත ඒ තුල එකඟ වුණා, ධර්මාවබෝධයට හිත වැඩුණා, හිත කෙලෙසුන්ගෙන් මිදිලා මහරහත් භික්ෂුණියක් බවට පත් වුණා. කෙනෙක්ගේ ජීවිතේ හිතාගන්නවත් පුළුවන් ක්‍රමයක් නොවෙන්න පුළුවන් සමහරලාවට කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න ක්‍රමය. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. සාරිපුත්තයන් වහන්සේ ගැන ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි, ධර්ම සේනාධිපති. මේ ස්වාමින් වහන්සේ රජ පවුලක බොහෝම තරුණ වයසේ රාජකුමාරී සාරිපුත්ත හාමුදුරු ළඟ තමයි පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් සමහර වෙලාවට තථාගතයන් වහන්සේ පැවිදි කරන්න සාරිපුත්ත හාමුදුරන්ට පවරපු අවස්ථා තියෙනවා. දැන් පුංචි රාහුල හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලීගෙන ආව, පියාණනි මට දායාදී දෙන්න, ඔබේ සෙවණැල්ල පවා මට සැපයි, පියාණනි මට දායාදී දෙන්න කියලා දුවගෙන දුවගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ එල්ලීලා ආවා. බුදුරජාණන් වහන්සේ එක්කරගෙන ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා, සාරිපුත්ත මේ රාහුලට තථාගතයන් වහන්සේගේ දායාදී ලබා දෙන්න, මේ රාහුල පැවිදි කරන්න. එතකොට සාරිපුත්ත හාමුදුරුව තමයි පුංචි රාහුල හාමුදුරුවන්ගේ ගුරුවරයා, සාරිපුත්ත හාමුදුරුව තමයි පැවිදි කරේ. ඒ වගේ සීවලී කුමාරයා පැවිදි කරන්නේ සාරිපුත්ත හාමුදුරුව. එදා සාරිපුත්ත හාමුදුරුවන්ගේ පැවිදි වෙලා හිටියා රජ පවුලක රාජකුමාරේ. දැන් සාරිපුත්ත හාමුදුරුව භාවනා උපදෙස් දෙනවා, කමටහන් දෙනවා, ඔබ මෙහෙම භාවනා කරන්න, මෙහෙම භාවනා කරන්න කීකී උපදෙස් දෙනවා දෙනවා. හැබැයි උන්වහන්සේ පුදුම වීරියෙන් භාවනා කරනවා. සමාධියක්වත් වැඩෙන්නේ නැහැ, හිත වැඩෙන්නේ නැහැ. කල්පනා කරා සාරිපුත්ත හාමුදුරුවොත් කල්පනා කරා කුච්චර සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්ද, මොනතරම් ධර්මය අවබෝධ කරන්න කැමතිද, මේ රජකම අතහැරලා රාජකුමාරයෙක් නේද මේ පැවිදි වෙලා ඉන්නේ, හැබැයි මං කොච්චර භාවනා කියලා දුන්නත් හිත වැඩෙන්නේ නැහැ, මගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟටම එක්කන් යන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන, ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ මගේ ළඟ පැවිදි වෙච්ච කෙනෙක්, බොහෝම සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්, මම මේ විදිහේ භාවනා උපදෙස් දුන්නා හිත වැඩෙන්නේ නැtei කියෝ. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ නුවණින් බලලා බුදුරජාණන් වහන්සේ වදාළේ, එහෙනම් සාරිපුත්ත ඔබ හවස් වෙලා එන්න කියෝ, ගෝලිය තියලා යන්න කියෝ. දැන් සාරිපුත්ත හාමුදුරුව වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට පිටත් වුණා. අර ගෝලයට බුදුරජාන් වහන්සේ කියන, ඔබ යන්න කිව ජේතවනේ පොකුණ ළඟට, එතනට යන්න කිව. දැන් ඔන්න කිසිම උපදෙසක් දුන්නේ නැහැ, ජේතවනේ පොකුණ ළඟට යන්න කිව එච්චරයි. මේ ස්වාමින් වහන්සේ හිතනවා, ඉතින් බුදුහාමුදුරු මට මුකුත් කිව්වේ නැහැනේ, මට භාවනාවක් කිව්වෙත් නැහැ, පොකුණ ළඟට යන්න කිව්වා, කමක් නැහැ පස්සේ මට කතා කරයිනේ, තථාගතයන් වහන්සේ පස්සේ මට දහම් දෙසයිනේ, මට පස්සේ භාවනාවක් ගැන කියලා දෙයි කියලා හිතාගෙන ජේතවනේ පොකුණ ළඟට ගිහිල්ලා අර පොකුණ ළඟ වාඩි වෙලා බලාගෙන හිටිය. පොකුණ දිහා, පොකුණේ තියෙන ලස්සන නෙළුම් මල්, මේ මල් දිහා බලාගෙන ඉන්නකොට ඒ මල් වලට හිත ඇදිලා ගියා. ලස්සන නෙළුම් මල් දකින්නකොට හිත ඇදුනා, මොකද සංසාරේ කලාකාමී සිතුවිලි ඇතුව නිර්මාණ ශිල්පියෙක් හැටියට, කලාකරුවෙක් හැටියට සසරේ බොහෝ කල් සංසාර පුරුද්දක් තියෙන කෙනෙක්, අර ලස්සන නෙළුම් මල් දකින්නකොට හිත ඇදිලා ගියා, හිත මේකට බැඳුණා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් බුදුවැසින් ඒ හිත දිහා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා, අර ලස්සන නෙළුම් මල් ටික බලාගෙන ඉන්නැද්දිම පරවෙලා කුණු වෙලා අර වතුරි වැක්කෙරිලා දිය වෙලා යනවා, අනිත්‍ය වෙලා යන හැටි, දවස් දෙක තුනක් තුල සිද්ධ වෙන ක්‍රියාවලිය ඒ මොහොතේම සිද්ධ වෙනවා වගේ ඉක්මනින් බුද්ධ අදිෂ්ඨානෙන් පේන්න සැලැස්සුවා. මේ දිහා බලාගෙන ඉඳලා ඒ මොහොතේම මොකද කරේ, එතනම වාඩි වෙලා මෙනෙහි කරා, මගේ ජීවිතයත් මේ වගේ, මේ ශරීරයත් කුණු වෙලා පර වෙලා යනවා වගේ, අර මල කුණු වෙලා යන ශරීරය. එහෙම වාඩි වෙලා කයට ගලපමින් අර මල පර වෙලා කුණු වෙලා ගිය හැටි මේ ශරීරයටත් අත්වෙනවා නේද කියලා කයට ගලපමින් භාවනා කරා. සුළු මොහොතකින් කෙලෙසුන්ගෙන් මිදිලා අර පොකුණ ළඟදිම රහත් වුණා. ඔන්න බුදුරජාණන් වහන්සේ දීපු උපදේශ. එතකොට අපිට පේනවා සාරිපුත්ත හාමුදුරු උපදෙස් දීලා දීලා ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච මේ ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා පුංචි සරල උපක්‍රමයක් තුල අර පොකුණ දිහා බලාගෙන ඉන්නකොට නෙළුම් මලක් පරවෙලා යන හැටි ඉක්මනින් පෙන්නලා ඒ තුළ ධර්මාවබෝධයට යොමු කරන්න පුළුවන් වුණා. ඒකයි අපි අදත් මල් පූජා කරනකොට ගාථාවෙන් කියන්නේ පුප්පම් මිලායාති යථායි ධම්මේ. මේ පිපිලා තියෙන මල පරවෙලා යන්නේ යම් සේද කායෝ තථායාති විනාශ භාවං. මේ මගේ කයත් මේ විදිහටම කුණු වෙලා විනාශ වෙලා නැසී වෙනසී යන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නැසී වෙනසෙන කයක් කියන මේ අවබෝධයම මේ මලට අත් වෙන ඉරණම තුලින් මට අවබෝධ වේවා කියලා අපිට මෙනෙහි කරන්න පුළුවන්. අපිට ඒ මොහොතේ ධර්මාවබෝධයට මේ මල කමටහනක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට නොසිතන දෙයක් කෙනෙකුට ධර්මාවබෝධයට කමටහනක් කරගන්න පුළුවන්. ඒ නිසා මලක් පරවෙලා යන හැටි දැකලා ධර්මය අවබෝධ කරා. ඒ වගේ ඔබ අහලා ඇති බිම්බිසාර රජුරුවන්ගේ බිසවක් හිටියා කේමා. මේ කේමාව රූපේට බොහෝම ආස කරපු කෙනෙක්. බිම්බිසාර රජුරුව සෝවාන් වුණාට කේමාව වේළු වනයේටවත් එන්න අකමැති වුණා. බුදුරජාණන් වහන්සේ රූපේට ගරහනවා කියලා ඉච්චරකට රූපේට ඇලුම් කරපු කෙනෙක් කේමාව. හැබැයි රජුරුව කල්පනා කරා කොහොම හරි මේ කේමා කියන මේ බිසව වේළු වනයේට යවන්න උපක්‍රමයක්. මේ වේළු වනාරාමය කියන රජුරුවන්ගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා පූජා කරේ. මේ උයනේ තියෙන මල්වල සුන්දරත්වය, ලස්සන රමණීයත්වය මාලිගාවේ හවසට ගීතිකා කියන අය, ලස්සනට ගීත කියන අය මේ සංගීතයත් එක්කම මුසු කරලා කේමාවට ඇහෙන විදිහට මේවා ගායනා කරන්න සැලැස්සුවා. මේ වහගෙන හිටපු කේමාව කල්පනා කරා මෙච්චර ලස්සන තැනක්ද, එහෙනම් යන්න ඕනේ බලන්න. හැබැයි මං වේළු වනයේට ගියාට බුදුරජාණන් වහන්සේ නම් දකින්න යන්නේ. උන්වහන්සේ රූපේට ගරහනවලු. මම ගිහිල්ලා වේළු වනයේ ලස්සන විතරක් බලලා එනවා කියලා සේවිකාව පරිවාර කාන්තාවත් එක්ක ගියා. එදා ගිහිල්ලා මේ වේළු වන උයනේ සුන්දරත්වය බල බල ඇවිදිනකොට ඈතින් බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනව දැක්කා. හැබැයි කල්පනා කරා මම නම් ළඟට යන්නේ. හැබැයි ඈත ඉඳන් බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දැක්කා කේමාව. දැකලා උන්වහන්සේ බුද්ධ අදිෂ්ඨානෙන් බොහෝම ලස්සන දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේගේ දෙපස ඉඳන් උන්වහන්සේට පවන් සලන හැටි බුද්ධ අදිෂ්ඨානේ මවල පේන්න සැලැස්සුවා. දැන් මේක පේන්නේ කේමාවට විතර. කේමාව ඒ දිහා බලාගෙන කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ රූපීට ගරහනවල්. හැබැයි උන්වහන්සේ ළඟ කොච්චර ලස්සන දිව්‍යාංගනා වගේ මේ කාන්තාව ඉන්නවනේ, අර උන්වහන්සේට පවන් සලන්නේ. ඒක නම් වෙන්න බෑ. මෙහෙම හිතලා ටිකක් ටික ළඟට ගියා. ගිහිල්ලා පේන මානෙ ඉඳන් බලාගෙන හිටියේ බුදුරජාන් වහන්සේ දිහා නෙමෙයි, අර කියන ධර්මයේ දිහාත් නෙමෙයි. රූපේට ඇලුම් කරපු කේමාව තමන්ගේ රූපේට වඩා ලස්සන මේ කාන්තාව දෙන්නගේ රූපේ දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා මේ කාන්තාවන්ගේ රූපය බලාගෙන ඉන්නද්දී හිම වයසට යන හැටි පේන සැලැස්සුවා. වයසට ගිහිල්ලා අර පවන් සලසල ඉන්න ගමන් මෙහෙමම ජරාවට පත් වෙලා කුදු ගැහිලා එහෙමම ඇදගෙන වැටුණා. ඒ වැටිලා එහෙම මරණයට පත් වෙලා ඒ දෙපසම කුණු වෙලා යන හැටි බුද්ධ අදිෂ්ඨානේ කේමාවට පමණක් පේන විදිහට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා පේන සැලැස්සුවා. මේ දිහා බලාගෙන හිටපු කේමාව ඒ මොහොතේම මෙනෙහි වෙලා ධර්මය අවබෝධ වුණා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයන්ට ධර්මාවබෝධයේ පිණිස නොයෙක් උපක්‍රම යොදලා තියෙනවා. අන්නේ උපක්‍රම තුලින් පුදුම විදිහට ධර්මාවබෝධයේ කරා ගිය ශ්‍රාවකයෝ ගැන මේ බුද්ධ ශාසනය තුල සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි, මේ ලෝකේ ඉන්න මිනිස්සයන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදලා තියෙනවා. ධර්මාවබෝධ කිරීමේ කුසලතාවයේ මත එක කොටසක් තමයි උග්ගටිතඤ්ඤ. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. සමහරලාට එක ගාථාව අහලා නිවන් දකිනවා. එක ගාථාවේ පද දෙකක් අහලා නිවන් දකිනවා. එවැනි අයට අපි කියනවා උග්ගටිතඤ්ඤ. හැබැයි මේ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ කෙටියෙන් අහලා ධර්මය අවබෝධ කරගන්නේ දීර්ඝ සංසාර ගමනේ බණහලා භාවනා කරලා ප්‍රඥා ඉන්ද්‍රිය වඩලා පෙර බුද්ධ ශාසනවල පවා අනිත්‍ය මෙනෙහි කරලා විදර්ශනා වඩලා ඇති කරගත්ත නුවණ. ඒ ඇති කරගත්ත නුවණ නිසා තමයි ඒ ජීවිතේ එක ගාථාව අහලත් නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එවැනි අයට ධර්මය කියන්නේ උග්ගටිතඤ්ඤ, කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශ්‍රාවකයෝ. ඊළඟට මේ බුද්ධ ශාසනයේ ඉන්න විපටිතඤ්ඤ. විපටිතඤ්ඤ කියන කෙනා දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය. ඒ අයට කෙටියෙන් ධර්මය අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ඒ දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි එවැනි අයත් බණ ඇසීමෙන්ම තමයි නිවන් දකින්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට පමණක් තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි. කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවයේ ඉලක්කෙට දකින්න පුළුවන් හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නුවණින් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව අඳුන ගන්නවා, මේ කෙනා උග්ගටිතඤ්ඤ කෙනෙක්ද, මේ කෙනා විපටිතඤ්ඤෝ කෙනෙක්ද. එහෙම අඳුනගෙන කෙනෙකුට කෙටියෙන් දහම් දෙසන්න අවශ්‍ය නම් ඒ කෙනාට ගැළපෙන විදිහට ගාථාවකින් කෙටියෙන් දහම් දෙසනවා. කෙනෙකුට සරල උපක්‍රමයක් දෙනවා ධර්මය අවබෝධ කරන්න. හැබැයි විපටිතඤ්ඤෝ කෙනාට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට පිළිවෙල කතාව කරන ඔබහල ඇති පිළිවෙල කතාව. පිළිවෙල කතාව කියන්නේ ධර්ම දේශනාව පටන් ගන්නේ දානීය ගැන, දාන කතා. දන් දීමේ ආනිසංස අතහැරීම, දානීය ත්‍යාග සම්පත්තිය. ඊළඟට සීල කතා, සිල්වත් වීම, සීලේ වටිනාකම, කය වචනේ සංවර කරගන්න හැටි. එතකොට දන් දීලා සිල් රැකලා ඒක පින. ඒ පින බලවත් වෙලා ඊළඟට සග්ග කතා, සුගතිය උපදින හැටි. දිව්‍ය ලෝක ගැන, දිව්‍ය ලෝකවල සම්පත් ගැන, සුගති සහිත ලෝකවල උපදිච්ච අය ගැන, දෙවියන් ගැන දහම් දෙසනවා. එතකොට කෙනෙක්ගේ හිත ඒකට නැඹුරු වෙලා අනේ මටත් දිව්‍ය සැප සම්පත් ලබන්න තියෙනවා නම් කියලා හිතෙන්න පුළුවන්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කාමානං ආදීනව, මේ පංච කාමයන්ගේ ආදීනව මතු කරමින්, ආදීනව මතු කරමින් දහම් දෙසනවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස, මේ කාමයන් අතහැරීමේ අනුසස් ගැන දහම් දෙසනවා. මෙන්න මේවට කියනවා පිළිවෙල කතාව, දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස කියන මේ පිළිවෙල කතාව. හැබැයි බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාවෙන් දහම් දෙසද්දී බුදුවැසින් බලනවා දැම්මයාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලාද, දැම්මේ කෙනාගේ හිත ධර්මාවබෝධයට එකඟ වෙලාද. බුදුවැසින් බලමින් තමයි පිළිවෙල කතාවෙන් දහම් දෙසන්නේ. ඒ කෙනාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලා නම් බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංසික දේශනාව පවත්වනවා. පින්වතුනි, සාමුක්ඛංසික දේශනාව කියන්නේ චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනයක්. මේ දේශනාව කෙලවර අර බණහගෙන ඉන්න කෙනාගේ හිත ධර්මාවබෝධයට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා එක්ක සෝවාන් වෙනවා, එක්ක සකදාගාමි ඵලයට පත් වෙනවා, එක්ක අනාගාමිනේ කරහත් වෙනවා, බොහෝ දිනේ රහත් වෙනවා. එතකොට ඒ තමයි විපටිතඤ්ඤ කෙනා ධර්මය අවබෝධ කරගන්න ක්‍රමය. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි උග්ගටිතඤ්ඤ කෙනාට කෙටියෙන් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට දහම් දෙසනවා. විපටිතඤ්ඤෝ කියන කෙනාට දීර්ඝ වශයෙන් පිළිවෙල කතාව කළ සාමුක්ඛංසික දේශනාවෙන් දහම් දෙසනවා. අනිත් අය ධර්මය අවබෝධ කරන්න පුළුවන් තවත් කොටසක් ඉන්නවා. ඒ අයට අපි කියන නෙය්‍ය. හැබැයි මේ නෙය්‍ය පුද්ගලයන්ට කෙටියෙන් අහලා, ගාථාවක් අහලා, දේශනාව කෙලවර නිවන් දකින්න තරම් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. ඒ අය තමන් තනියෙන් ලොකු උත්සාහයක්, වීරියක් වඩාගෙන, කාලයක් වීරිය වඩන්නට ඕන. සුතා හොඳට කාලයක් තිස්සේ, හොඳට කාලයක් බණහන්න, නිතර නිතර බණහන්නට ඕන. දතා, ඒ ඇසූ ධර්මයේ ධාරණී කරගන්නට ඕන. වචසා පරිචිතා, නිතර ධර්මයේ වචනින් පුරුදු කරන්නට ඕනේ. මනසානුපෙක්කිතා, ඒ පුරුදු කරගත ධර්මයේ නිතර නිතර නුවණින් විමසන්නට ඕනේ. දිට්ඨියා සුප්පටිවිද්ධා, අන්න එතකොට ඒ ධර්මයේ තමන්ගේ අවබෝධයක් හැටියට තමන්ට පත් කරගන්න පුළුවන්. ඒකැන භාවනා කරලා කාලයක් බනහලා සිල් රැකලා කාලයක් ධර්මයේ පුරුදු කර කර ධර්මයේ නුවණින් විමසමින් ඒ ධර්මයේ මෙනෙහි කර කර යෝනිසෝ මනසිකාරයේ දෙමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙමින් තමන්ම උත්සාහයෙන් වීරියෙන් කාලයක් ධර්මයේ ප්‍රගුණ කරලා ධර්ම අවබෝධය කරා යන පිරිස. ඒ අයට කියනවා නෙය්‍ය. හැබැයි තවත් කොටසක් ඉන්නවා ඒ අයට නිවන් දකින්න තරම් පින මදි. ඒ අයට තමයි පදපරම කියන්නේ. මේ පදපරම පුද්ගලයා ධර්මයේ විස්තර කරන්නේ ජලෝ ඒලොමූගෝ දුප්පඤ්ඤෝ හෝති. කෙනෙක් ඉන්නවා දුස් ප්‍රඥ උපතින්ම නුවණ අඩුයි. ජලෝ ඒලොමූගෝ කියන්නේ කෙල තුළුයි නුවණ කල්පනාව සිහි නුවණ අඩුයි. සමහර වෙලාවට උපතින්ම කල්පනාව අඩුයි උපතින්ම සිහි අඩුයි උපතින්ම එවැනි බුද්ධි මට්ටම අඩුයි ඉන්නවා. එවැනි කෙනෙකු කියන දේ තේරෙන්නේ නැහැ. ඒ අන්න එවැනි කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න අමාරු ගතියක් තියෙනවා. හැබැයි සිහිය තියෙන නුවණ තියෙන කියන දේ තේරෙන යෝනිසෝ මනසිකාරය යෙදෙන්න පුළුවන් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්න පුළුවන් අයට උත්සාහයෙන් වීරියෙන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට ධර්මය අවබෝධ කරන පුද්ගලයන්ගේ වෙනස්කම් මේ බුද්ධ ශාසනය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්න අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ඉක්ම ගිහිල්ලා අද අපිට ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඉලක්කෙට ගාතාවක් කියන්න හරි ඉලක්කෙට උපක්‍රමයක් දෙන්න හරි අපිට ගැළපෙන සංසාරේ අපේ හිත වැඩිච්ච ක්‍රමයේ බලලා අපිට ඉලක්කෙට දහම් දිසන්න තථාගතයන් වහන්සේ අද නැහැ. අද අපිට තියෙන ධර්මය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මේ ධර්මය ශාස්ත්‍රූත්ත්වයට පත් කරා. ආනන්දය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නුඹලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ උතුම් ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්ත්‍රූත්ත්වයට පත් කරලයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් අද ඒ උතුම් ධර්මය අපි ඉගෙනගෙන අර නෙය්‍ය පුද්ගලයෝ ධර්මයේ කරාගේ ක්‍රමයේ අපිට අනුගමනය කරන්න වෙලා තියෙනවා. අපිට හරියට ඉලක්කයට බලලා දහම් දිසන්න බුදුරජාණන් වහන්සේ නැති වුණාට උන්වහන්සේගේ උතුම් පිරිසිදු ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ තුලින් නිවන කරා යන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් බොහෝ පිරිස එතනින් පස්සේ rahat උනේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. උන්වහන්සේ මේ දේශනා කරගෙන යනකොට ඒ දේශනා තුලින් rahat වෙච්ච බොහෝ පිරිස හිටියා. එදා පේතවත්තු විමානවත්තු ඇසුරෙන් බණහල දෙවනි දවසේ 500ක් එතනදි මාර්ගඵල ලැබුවා. අනුලාභිසව ප්‍රදාන පිරිස පහවදා එදාම දහවල් දේවදූත සූත්‍රයෙන් බණහල එතන 500ක් බාලපඬිත සූත්‍රයෙන් රාත්‍රී බණහල 500ක් දෙවනි දවසේ 1500ක් දෙනා මාර්ගඵල ලැබුවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් අනුරාධපුර යුගයේ වෙනකොට දහස් ගණන් ලක්ෂ ගණන් මහරහතුන් පිරිලා ගියා. ඔබ අහලා ඇති බැමිණි ඉතිහාස ආයෙනකොට අපේ රටේ සිතුල් පව්වේ විතරක් 12000ක් මහරහතුන් තිස්ස මහරාමේ 12000ක් වැඩ හිටියා. එතකොට ඒ ශ්‍රාවකයෝ නිවන් අවබෝධ කරගත්තේ අර නෙය්‍ය පුද්ගලයෝ නිවන් දකින ක්‍රමයට සුතා මේ ත්‍රිපිටක ධර්මයේ හොඳට අහලා ධර්මයේ හොඳට ඉගෙනගෙන දත මේ ඇසෝ ධර්මයේ හොඳට ධාරණී කරගෙන වචසා පරිචිතා මේ ධර්මයේ නිතර වචනින් පුරුදු කරලා මනසානුපෙක්කිතා නිතර ධර්මයේ නුවණින් විමසමින් භාවනා කර කර තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් තමන්ම දකිමින් මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන විදිහට සමත විදර්ශනා වඩමින් තමන්ම බණ භාවනා කරගෙන ලොකු උත්සාහයක් වීරියක් අරගෙන තමයි ධර්මය අවබෝධ කරගත්තේ. ඒ නිසා පිරිසිදු ධර්මීය පිරිසිදුව පවතින තාක්කල් ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අදටත් ඒ උතුම් ත්‍රිපිටක ධර්මීය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය එදා මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කරගෙන පැමිණිලා ඒ උතුම් ධර්මයේ අදටත් අපිට ආරක්ෂා වෙලා ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ නිතර බණහන්න පුරුදු වෙන්න. සද්ධර්ම ශ්‍රවණිය ඔබට ලැබෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණියයි බාහිරින් ලැබෙනකොට මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුල ඇති කරගත යුතු දේ තමයි අද යෝනිසෝ මනසිකාරේ. ඒ ධර්මයේ නුවණින් විමසමින් ඔබේ ජීවිතයට ගලපා බැලීමේ හැකියාව ධම්මානුධම්ම ප්‍රතිපදාව ඒ ධර්මයට අනුකූලව ජීවත් වීම ඔන්න ඔය කරුණු හතර එකතු වෙච්ච තැන ඔබට ධර්මයේ කරා යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් ඔබට ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දෙනාම මේ අහන ධර්මයේ නුවණින් විමසන්න පුරුදු වෙන්න. යෝනිසෝ මනසිකාරය දෙන්න. ඔබේ ජීවිතයට ධර්මයේ ගලපගන්න. ධර්මයට අනුකූල සිල්වත් ජීවිතයක් ගත කරන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙන්න. ඒ තුල ඔබ හැම දිනාටම උතුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 4715 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිණයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදිල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිටිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධවන්නේ.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: මුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකරා.

බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

උත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: සොත්නක කුවන් පෙතලියා.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා. ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය.

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට ඉන්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්නේ

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන් ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරන තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දිව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා. 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදු පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙවිමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. මනස සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරලා තිබෙනවා නම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුුණ බැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.

0: මහසමිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුනබැස වීරියෙන් යුතුව කුසල්

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය

උතුම්ගු පිරිත් දේශනාවන්ගින් නිරෝගී සුවිය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

7:30 රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවත්

0: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවා.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වර්ගය.

ක්‍රියා කිරීමේ ආනිසංස සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුව හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණේ යුක්ත ස්වාමින් වහන්සේ නම. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවිත් ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සුවඳුනුම් පිදූ පිනින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම කීර්ති

0: මා ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤ යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම. පින්වතුනි, මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ දූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යමකවන්නේ.

ලිපෙහි ගිනි මොලවන තෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලී තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි සදාකාලික සැපතක් කොයි

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: මහසමිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ආදිය සෑම දිනකම පස්වරු 2:04 දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන බියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: ආරක්ෂා කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවය සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙරාත්මයේගේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලෙන් පීඩා නොලැබීම, තම ශාරීරියේ කුණු නොවැළීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙක් බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙක් බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝදර ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිර කුවන් පෙදලිය.

තමන්ගේ ඉසගිනිගත් අයකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමාන් නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක් කොයින්ද?

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන්. කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවග්ගෝ.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: සුදුල ගුවන් විදුලිය.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම

යාළුවනි, දිනපතා 5 රුපියල් 50 සිට 5 රුපියල් 60 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුලගුවන් විදුලිය පිළිමි කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව

විතරක් දෙන්න. මගේ රහු පැටියයි, හඳයයි, කිටියයි බලාගන්න.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී

0: පූජා කිරීමේ ආනිසංස සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුව හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණේ යුක්ත ස්වාමින් වහන්සේ නම. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවි ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කෙලිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානිහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සූඳුනුම් පිදූ පිණින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සූඳවා සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤා යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
1: සොතිර කුවන් පෙතලිය.

නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි.

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමනී සික්කාපදං සමාදියාමි.

චරිත්‍ර ධර්ම කතික අතිගෞරවණීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවණීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මගහැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මගහැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාත

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළුමහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

තු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම්මු බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පෙතලිය
1: සුදුල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
2: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුවෝ කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින්වතුනි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
3: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැපවිඳ පව් පින්කල අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේය.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

මනෝවිද්‍යාවේ ප්‍රියා ඔබ දන්නවා. මනෝවිද්‍යාවේ ප්‍රියා හැටියට සැලකෙන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්. ඔහු මිනිසාගේ රඳා පැවැත්මට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ජීවත් වීමේ පෙළඹුම සහ ලිංගිකත්වය. ෆ්‍රොයිඩ්ලා පවසන මේ ලිංගිකත්වය පෙළඹුම අපේ සාහිත්‍යයේ එන්නේ රසාලිප්ත සුන්දරම වදනක් වන ශෘංගාරය හැටියට. ප්‍රේමවන්තයන් එක්වන විටත් ශෘංගාරය ඇති වෙනවා. ඒ වගේම වෙන්වීමේදී ඇතිවන්නේ ශෘංගාරය. වෙන්වීමේදී ඇතිවන ශෘංගාරය අපි හඳුන්වනවා විප්‍රලම්භය කියලා. ප්‍රේමවන්තයන් වෙන්වීමේදී විප්‍රලම්භය තුලින් ශෘංගාරය ජනනය කළ හැක්කේ වාසනා ගුණය සපිරි ප්‍රතිභා සම්පූර්ණ කවියෙකුට විතරයි. මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ එකක්. විශේෂයෙන්ම මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ ගීතයක්. මහින්ද දිසානායකයන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපට මේ ගීතය අහලම දැනගන්න පුළුවන් වෙනවා. අහිමිව ඇති ප්‍රේමය කවියා රචකයා භාවාත්මකව සිහිපත් කරනවා. අහිමි වුණත් එම ප්‍රේමය අසිරිමත්. කාව්‍යාත්මක යෙදුම් වචන බස්වහර මේ ගීතයේ ගැප් වෙලා තියෙනවා. අතීතයේ අහිමි වී ගිය ප්‍රේමය සිහිපත් කරමින් එහි රසය ජනනය කරගන්නවා. මේ ගීතය වර්තමානයේ ඇසෙන ප්‍රේම යාදිනී ඇතුළත් ගීත රචකයන්ට තමන්ගේ නිර්මාණ දරිද්‍රතාව නැතිකර ගැනීමට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන් කියලා අපිට නිදසුනක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මා ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. ඔබ මේ කාරණාව හොඳටම දැනුවත්. මා මේ සඳහන් කළේ කුමක්ද කියන වග. එහෙමනම් කරුණාරත්න දිලුගනේ ජනප්‍රියත්වයට පත්වන්නේ මෙන්න මේ ගීතය ගැයීමෙන් පසුව වීම තවත් විශේෂත්වයක්. හොඳයි, අපි මේ අපූරු සුන්දර ගීතය දැන් සුභාවිත ගී රස විඳිමුතුලින් ශ්‍රවණය කරමු. ගී පද මහින්ද දිසානායකයන්, ගායනය කරුණාරත්න දිවුල්ගනේ, තනුව සංගීතය විශාරද ගුණදාස කපුගේ.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුහද පැතුම් එදා 1973 පෙබරවාරි මස 23 වෙනිදා තිරගත වුණා ශ්‍රී ලංකාවේ සිංහල චිත්‍රපටියක්. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ කැමිලස් පෙරේරා සූරීන්, අධ්‍යක්ෂණය කළේ කිංස්ලි රාජපක්ෂ සූරීන්, කැමරාව එම්.ඒ. ගෆූර් මහත්මයා, මෙහි සංගීතය අධ්‍යක්ෂණය කළා ටී.එෆ්. ලතීෂ්, ගීපද රචනා කළා සීල විමල මහත්මයා, මෙහි ගීත ගායනා කළා එච්.ආර්. ජෝතිපාල සූරීන්, ඇන්ජලින් ගුණතිලක ගායන ශිල්පිනිය, රංගනයෙන් දායක වුණා මාලිනි පොන්සේකා සමගින් තිස්ස විජේ සුරේන්ද්‍ර මහත්මයා. හොඳයි, මේ ගීතය සුහද පැතුම චිත්‍රපටියෙන් මතෝරා ගත්තේ.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

1960 වර්ෂයට කැඳවාගෙන යන්නයි මේ සූදානම. 1960 වර්ෂයේ මාර්තු 1960 වර්ෂයේ මාර්තු 30 වෙනිදා තිරගත වුණා සංදේශය සිංහල චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ කේ ගුණරත්නම්, අධ්‍යක්ෂණය කළේ සිනමා මහගත්කරු ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරින්, කැමරාකරණය විලි බ්ලේක්, සංස්කරණය කළා ටයිටස් ත්‍රොතවත්තයන්, ගීතනු නිර්මාණය කළා සංදේශය චිත්‍රපටියට සුනිල් ශාන්ත, සංගීත සංයෝජනය සංගීත අධ්‍යක්ෂණය ආර් මුත්තුසාමි මහත්මයා, ගීපදමාලාව අරිසිං අහුබුදු සූරීන්. සංදේශය චිත්‍රපටියෙන් ඉතාම ජනප්‍රිය ගීතයක් තමයි මීළඟට මේ ප්‍රචාරය වන්නේ.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සංගීතයේ මහා සම්ප්‍රදායන් දෙකක් පවතිනවා. ඒක ඔබ හොඳටම දන්නා කාරණාවක්. පෙරදිග සංගීතය සහ බටහිර සංගීතය. පෙරදිග සංගීතයට ඇලුම් කරන ඔබ අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ගරු කරන පිරිසක් බවට පත්ව සිටින බව අපි සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම සුදුළු ගංගුදලි ඔස්සේ පෙරදිග සංගීතයට සාධාරණ ඉෂ්ට සිද්ධ කරමින් තමයි ගීත ප්‍රචාරය කරන්නේ. මා මේ මොහොතේ ඔබට සඳහන් කරන්න යන්නේ මේ පෙරදිග සංගීතයේදී විශේෂයෙන්ම භාවිත කරන වාදන භාණ්ඩ පහක් පිළිබඳව අපේ පැරණි පොත්පත්වල පැරණි අදුරන් සඳහන් කරලා තිබෙනවා. ඔබ අහලා තියෙනෝනේ පංචතූර්ය නාදය. අන්නේ පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ පහ පිළිබඳව ඔබට සඳහන් කරන්නයි මං මේ මොහොතෙහි සූදානම් වන්නේ. සුභාවිත ගී රස විඳමු වැඩසටහනින්. මෙන්න පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ. ආතත, ඒ කියන්නේ අතින් වයන, අතින් වාදනය කරන බෙරය. විතත, කෝටුවකින් වාදනය කරන බෙරය. විතතාතත, ඒ දෙකේම එකතුව අතින් සහ කෝටුවකින් වාදනය කරන බෙරය ලබානක් අපිට සඳහන් කරන්න පුළුවන්. ඝන, ලෝහයෙන් හෝ ලී භාණ්ඩවලින් හදපු සංගීත භාණ්ඩයක්. සුසිර, පිඹීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩයක්. පංචතූර්ණාදයට අයිති වෙන්නේ ආතත, විතත, විතතාතත, ඝන, සුසිර කියන මෙන්න මේ සංගීත භාණ්ඩ පහ බව අපි ඔබට මේ මොහොතෙහි සිහිපත් කර සිටින්නට කැමැතියි.

දිල ගුවන් විදුලියේ ස්වභාවිත ගී රස විඳපු වැඩසටහන තුළින් අපි ඉඳ හිට චිත්‍රපටයක ගීතයක් දෙකක් ප්‍රචාරය කිරීම සඳහා තෝරාගනු ලබනවා. හුලවාලි 1976 අගෝස්තු මස 26 වෙනිදා තිරගත වූ චිත්‍රපටයක්. මෙහි කැමරාව සහ අධ්‍යක්ෂණය සිද්ධ කළේ W.A.B. ද සිල්වා මහතා. කතාව හා දෙබස් දයා රාජපක්ෂ මහත්මයාගේ. වේශ නිරූපණය කළේ ඊබට් විජේසිංහ මහත්මයා. ශබ්ද පරිපාලනය සිද්ධ කළේ ජෝර්ජ් මනතුංග මහත්මයා. සංගීතය අධ්‍යක්ෂණය කළේ වික්ටර් රත්නායක ශිල්පියා. ගීපද රචනා කළේ සුනිල් ආරියරත්න මැතිතුමා. මා තෝරාගත්තු ගීතය ගායනා කරනු ලබනවා බන්දුල විජේවීර සහ රෝහණ වීරසිංහ ඇතුළු පිරිස. මේ චිත්‍රපටයේ ගීත ගායනා කළා හුලවාලි චිත්‍රපටිය 1976 අගෝස්තු මස 26 වෙනිදා තිරගත වුණේ. එහි ජනප්‍රියතම ගීතයක් තමයි මීළඟට මා තෝරාගනු ලැබුවේ.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරලා ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සරව ගලන රෝග නොසෑදේ, මැලපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ, කැමැති කැමැති සමාධීන්වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටි දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙන් බවට පත්වේ. සතුරන් නැත්තෙන් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන්, ජලයෙන්, රජ්ජුරුවන්ගෙන්, සුරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත්වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින, බෝධින් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්න.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.
2: නමෝ තස්

දැන් මට බැඳෙන්න කිසිවක් නෑ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්. මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද.

එන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: ගුණයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍රවීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුවෝ ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ වැතිර සිටින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර